0: Es un terengue jobón.
1: මෙහෙමනි ගඩේ දිහකට 25 මිනිත් හංගාව කුරියමෙදනි එහොන් තරින්ගේ හවුන් මිෂෝ ෂෝය කුරියමෙදනි ෆිනා දැන් එහොන් තරින් ෂෝක බෑවෙරිවන් බේනුවානි ම PSM on DFM 91 page a message කොලාන අනේකවස් එහොන් තරේගේ මැසේජ් එක කියලාන හෙලෝ ෆිනා කිහිනේ රංගලු දෝ හංගාව ජහාලන් තියරීති මූණු ලෝබින් වර වර ખાસ කොලාන මයි වයිෆා දැන් කුඩු අස්ස ෆිනා එම් වෙන්දකවස් වර ලෝබිවේ ema miha hisabun ammar ge faratun a message me ammar ge faratun ammar ge wife theory ti moonu lobi milawa jahal dena

0: ගඩිම වනි දිහකට සාලස් මට හිඟක් කුරෙමිදනි එහුන් තෙරෙන්ගෙ හවුන් මිෂෝ මිහායිසාබුම් ෂෝගේ එහුන් තෙරේ කවාහක දක්කාලන්න. අසලාමලයකම් දුසුම
1: ලප
0: කබක් කියනෙන් හාලෝ
1: හාග සීන හාම්
0: ෆිනාව සම වරක් බරාබරගෙ කබක් කී කොල්ලනි
1: මේමයි සැබයේ සිං හැම ඇඳලි
0: කොන් කමෙද මේ දු කුරිය රේ ෆහුරි
1: කමෙන් නෙම් මේ දු දෙ විස්සර මෙ වෙස් කමක කුර නොය කුර නුකුර මේ නු මෙහර
0: වර විස්සර කොද මෙති
1: ආ විස්සර හොලනේ
0: දුසුමයි කිය හයි සබ කොන් ගුලි ෆමි හොරි දුසුමයි කිය හයි සබ කොන් ගුලි ෆමි හොරි
1: අනි දෙන්
0: නෝන තොල එම නෝන තොල ස්වර විස්සර කොම උරනේ දෝ
1: ආ විශ්සරත මේ කොලන් දෙන්නේ මේ රෂන් විශ්සර කීකේ
0: ති රෂන් විශ්සරයි දො ඊවනි හැම වර ගින රත්තක විශ්සර කොන් හැම දූලනි හැම දුසු මම මෙති හැම වර රීති ලවයික රික්වෙස්ට් කොල්ලාෆ කොන් ෆරත්තක ලව හාස කොල්ලානි
1: ලව හාස කොල්ලා වර හාස්සරාද අඩුවහන
0: අඩුවන් හුන්නන දෝ හෙ
1: අඩුවන් හුන්නන එනේ හාස්ස කොල්ලන් දෙයි අර රීස් ලවෙට අර රීස් වාන කමු ජස්ස
0: ආ මී හැම වර රීස් ලවයි
1: ආ දෙන් සින
0: ආ එහෙම වර බොඩ ශුක්‍රියා දුස ම පින වර උපාවෙජ දුස ම බද්දව වීම අද වෙස උමිද කර බද්දල වාණි කමංග
1: ආ
0: එහෙම දුස මාගේ මී ලව ෆිනා ගෙනස්තේ දුසුම හාස කුරි ෆරාතා

අධි හැමකශවරුම් උඩුම් ෆෙම් වෙස්සවා බිම් අරුවෙෆා ඔතුමක්ෆහ ඒ ෆෙනුම් බිමත් දිරුන් දෙවී කාකුහේ ඒවුරෙන් කුරෙන් කලේගෆාන් අසවෑ ෆෙනම හමකශවරුම් ඒවුරෙන් අල්ලෝහේ දන්නවානකං කශවරෙ කලේගෆානු විදාළුවාශ හම්දු හුරී අල්ලෝහශ අධිකීත් ඒගෙ තෙරින් ගිනමීහුන්නක එකමෙන් නොයිස්නතේ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග.
1: කොම්මි පීටෙක්ගේ ෆහතුග වාහකේ වේ. කොම්මි ලාවේක්ගේ ෆහතුග කොම්මිස් හිතෙක්ගේ තෙළුමෙන් වේ. මේ මියුසික් ඇල්බම් තක ගිනස් තේතිරුමේ එක් ගඩීරු එන් ඇල්බම් එව්වයිවේ

0: ඒකීව බදලෙන් අන්න කම නෝනේ කොම රශකස් මාලයකස් ද
1: මාලෙද ගේ කරනවන්න
0: එගොත බලින් අරංගල දොමි කොළු
1: ඉමාර කුර පැන් ගොස් සිමා හොළග ගින්නා කිව වන්නේ දොර දසුම පැන් දොරපත වජගේ පැන්
0: අනේ රක්කාතිර කම නෝන්න නේද ඕකේ
1: ඉස්සර නිවල නේන්නනේ ඉස්සර හම දක්කා ගියා ලසෙන්
0: ಸರ್ ದಕ್ಕ ವಣ್ಣಾಶೇ ದೋ ಅದವೇನೆಯೇ ಫೆನ್ ಬೇನು ವೆಜ್ಜೆಯ ದೋ ಓಕೆ ನಜೀಕ ಬಕೊನ್ ಲವೆನ್ ಅಡು ಆಲಂ ಬೇನು ಮಣಿ ಕೊಬ ಕೊಮ್ಮಿಸ್ ಲವೆಗೆ ಮಾಣೆಕಿ ಹಿಂದಿ ದಿವೆ ಇಂಗ್ರೇಸಿ
1: ಹಿಂದಿ
0: ಲವೆ ಅದ ಫೂ ಇವೆ ಫೆ ಹೀವೆ ಅಡೆ ಕಮತೀರಿ ಎಹೆಮ್ಮೆಗೆ ತಿಹ ಫಾಡಕ ವಾಹಕತಿ ದೆಕೆವೆನಿ ನುದೇವಿಗೆ ತಿ ಹುರಿಯಾಸ್ ಕಮಕೇದ ಓಕೆ ಎಹೆಮ್ ವಿ ಮಾ ಹಿಂದಿ ಲವೆ ಕೇದೋ ತಿಬೋಣಿ
1: ಲವ
0: ಜಹಾಲ ದೆಮ್ಮ ವಕಿ ವೇಲಾಣ ಮೇಂಗೆ
1: ಹಾಂ

ගඩි මිහාර් මිවැනිී ෆස්කඩි විහිමිනි ටිංගා ෆකුරියම් මිතා ටීටම් රිකස් මියතුගේ ෂෝ ග නොට කොල්ලා ෆවා හුන් තිරන්න ගුලාලුම් ගේ තුර මෙසස්තක හිමනල්දි ාලත සිවාල්ද මොමිදනි රිකස්ට ඉවාල දේනං කෙන්යු පලීස් ලේ බීටස්ගේ මයික් ටොප් බීටස්ගේ මයික් ටොප් තෝ ඕකේ ಮೆಸೇಜ್ ಕೊಲ್ಲ ಮೆಸೇಜ್ ಕೊ

0: Guest RJ.
1: නොදෙක මෙගහට්ස් දිවෙහි FM මිගඩීග කුරියෙන් මිදනී ගෙස්ට් RJ මී ගෙස්ට් RJ ගේ සව්විස්වන ෂෝ මිරේක ෂෝ යාක සියා
2: අදි හලවන් ශමීම් බතක සියා සව්විස් සිම්ම දෙම් වරම් ගිනවි දොත්
1: වාර ගින ෂෝ හුෂේලුනින් තද මීග
2: කම් මීුණ වාගෙද කි ලක්ක මවලෝත කච්චිස් නෙගි ෆම් හම්
1: ලක්ක ප්‍රෙසෙන්ටර් මෙ සෑස් මි ෂෝ හුෂාලා වන්ද මීග හම මී මසෙක්කෙම් මි කරනි වී හැස් ගින ආ ප්‍රෙසෙන්ටර් මෙස් ගෙනස් මි කමගේ බෑරි කුරවේතෝ දැන් ශමීම් ෆාව කුරෙහින් වාග් ගින මී හුන්නා ගුලිෆා දෙන් හම තකොරාර් කොවස් ගුලේ මී හුන් ගෙබතිබි
2: අනෙහෙන් ආමු නොමි හම ආඩකට
1: වාගතකි මේ වෙදානතා මේ ශමින් බයි බයි හාස මීහුන් තිබීමකම ගුලන
2: ඉස් සම වෙදාන ගොතෙන්
1: ද එහෙන් වෙදානත සොබා කොංකමක් ගති වලන
3: ඒ
2: කියන වන තිකොල මෝසු මිකොල මේද වර විස්සාරක දිය මෙන්දුරු කුරි
3: මෙයාදු පති හෝ වර විස්සාරක මොල හිතන් ඇඩ හමන සෙදුවාඩ මෙකම් දෙක්
2: මෙහරුග හැම්මස් වේතුවේගේ මිදියයි මෙහරු මේ තේන් කුරි කන්තත්තරෙන් කිහා මෙම්බරගේ කමෙන් හාසිල් එෆ එබොයිතෝ අස්තු මිරේ මිහාලනි
3: ප්ලේන්
2: කුරි තිබුණි ලයික් ගත
3: පර්සනල්
2: දේ තමයි දැන්
1: ප්ලේන් කුරි දැන් ප්ලේන් නුකන් හුට්ටාස් හාසිල් කමෙන් ඔය දාන තාදි මිසාලක තිමන්න මෙහරු නිකන් කුරාන මේකේ ආ ප්ලේන් නුකුරි සම්ම වර බේනු වාකම හාසිල් දෙප නොනේ මේ වේතුවේදී හමස්තරේගේ හාස මොහිම්ම කංකන් ගාපවර දාන තමයි මේ කාලා කමකී කොබාහේ නෝනියම ප්ලේන් කොෆාදි හාසේ නුවේ මියහර කණ්ඩාලා ටාගර් කී කොබාහේ මියහන්
3: ඕකේ නහර ආ ප්ලේන් කරන දකම මෙහෙක ස්වරගෙන සංසත්තන් එක බයිකන්ත තහාසිය වාරනවා
1: එම්වා
3: ඒක මෙහාතන අලු ප්ලේන් කරේ ලයික් මී බ්ලයින් විෂුවලි ඉම්පැක්ට් සොසයිටි කෝදේ නාකීගා හේම් පැද්දාන් අස්සු ඒ පුරසත දිබුනේ මවර එක්සයිට් වෙ පොහොරේ දෙක අද්දාම් දේනු වෙ පොහොරේ
2: කුරි
3: පහරගේ ගොස්ස හොරීම දෙන්නක වර එක්සයිට් වෙප හොරී එකල් දුසටක බලබල හම හොරීම කලිගු පුරසතෙන් ඒ කවලු බුනේ නැක්තල්
2: නෑ මීහරු ගේම කස්ස එක්කන්ත දෝයි
1: එහම ආහාරගෙ දැන් මේ තී චාටුගේ එවන ගන්නානකන්කන් දැන් මේ වැතිය දෙය හමහ බදාරගේ අගනක මේ කිත පසන්ට හාසිල් වී රේට් කරන්න
3: සික්මන් සබලාර ගැගඩක බෑනුම් පසන්ට හාසිල් බ
2: ඔයාලට වරක්කන් කයබෙන්ගේ අදි කොරියම් මේ දොස්තර ගේම වරයි
3: කල්පන.
1: දැන් අදි මීහරන් ගෙබෙන් හැම වර මේ බෑරු කංකන් බෑරු පර්සන්ටේජ් කොරියම කරන් ගෙබජේ එම කිහිනේ කොරියම් උම්මීර තන් ඔති එබෙත්තන හිස්සා කොල්ල වෙන හාස්සකම් මේ මීහර අදි මිකම් වාණෙන් මේ හිතන් අරේ කොල්ලම් බේන්න වාකම. ආ
3: අදි බයිස් මම අනේ වරක් අද මේ අහර කන්න රාගෙන් බේර නොදැන මේ මුගේ කොරින් එම විස්සා රාජ්‍ය බේර දෙවේ කො
1: හා බේර දාමන දුකම හර
2: ඒ දාමන මෙහර උමර මෙහා දොස් වේ සජ රාජ තේර තියමුග ෆොරසත නොල බහම රාජ තේරේ එක රජස් කොමි දතර කරේ
3: අස්ලෝ
2: එක එම ටිප්ලේ නෙව දේ අනස් කරම මෙයා
1: ආදී අනේ
3: හිදායේ
1: කම ට්‍රැවල් කරා මෙහෙම එකක් දෙවෙන් ශාමේ වාදී අනේ අලගම අදි කොඩ කුදු නෙන්න දැන් වාදී දතර නොද වේගේ උලේකන
2: නොයන බේර වෙල් ලක්ක දොස්
1: ආදී අර අනෙන් හන් දුවන් කොත්තා විද දතර අදී දෙවිදානේ රාද
2: කරා චාලාකේ උමර තා
1: දැන් යානේ ආමුකෝ එත්තාක

0: ඒකම මෙගහට් දිවහිෙම මිගටීග කුරියෙන් මිදනී ගෙස්ට් ආර්ජය ගෙස්ට ආර්ජයගේ සෞවිස් වන ෂෝ මිරේ කුරියෙන් මිගෙන්දවැනි ජනවරී එවන දුවම් ෆෙසිගෙන් කුරිය ගෙන්දා ෂෝයෙන් මි එම වර ෂෝත කුරිය ගෙන්දවේ ජත සෞවිසිය මදශමින්
1: සිය.

0: ඉතුරු වාහක නොදක්ක මිහාර මේරේ හම මේ අඩුගේ වර ખાસ අය හුන් තේරේක ගොඩි
1: ඉතුරු වාහකේ දක්කානේ මේ බෑරිය
0: ෆා එක් ගොතක ස්වර බොඩ බේන් සපකව
1: අස්සලාම අලයිකුම්
2: වාලයිකුම් සලාම
1: රහමතුල්ලාහ බුනායන් හම සීදා මේ කුල්ලවස් ෆලු රන්ජන් නෝ
0: රන්ජන් කුල්ලවස් ෆලු හම රතුම්
1: ඇන්ද මෝසා
2: ආද
1: කොබා කිනේ හාලු
0: විස්සාරත
2: මියතු හඳුන වර විශ්තර වෑකට විතරනේ වර හොඬ දුවස්තක පෝ ෆීල් දුවස්තක මෙපරවති වර උපාවේ
1: මාලේ කුලවස් වර විශ්තර බය කොමිහුන් දෙගඩේරෙන් හැර විශ්තරයක ජිහ තාර්ෂය ප්‍රතිවි කොමස්තාකු
0: මොසා ෆෙම්බෝඩෝගෙන් කොරියන් නොකඩකේ
2: ආ එත් ඔව දෙකුනේ ෆෙම්බෝඩෝ එකේ වහා
1: ආ කොමස්තාකු කොමස් බිල්ඩින් එකේ අස්කණි දශක බය කොමිහුන් තිබි දෙගඩේර වැද්දන් නුබනාන ඉමෙනේකේ ද ලිස්ට් එක
2: එස්ස කරකම් පෙරේද
0: මොසා දෙන් ඒවා දක්කුන් ඒ දෙන් මා බේන හොර කමක නොවර මොසා මිනේ කෙවමුක කන්ත මෙහ නෙමුනිවා
2: ہم کیا ہے گا کوشتے وانی تے گولی
0: ہاں اے وقت بلا تے می گولیس
2: کر دیا بتا تے لے پتہ
1: اے اے اے می بلنی مادما فٹ کے مر رنگلو کیوں تک کے وین کم دے
0: می تو نہیں کرنی گتا تو
1: ہاں مادما می دین فیشنی تا دتر تا کم
2: مس دی مال تے کیوں تا پاتوا دے کم تے مار
0: او سام فیس بک کم ور بڑا ہم دانے ہم دتر گ معلوم مات لیو گے ہم
2: ہاں کم بلا برت تا ہاں کنار برابر
1: او سام میرے میرے کے مولو گ می اہنی دین اہارو گے ہمس ہمس نیبی گن دیر گے دین میہارو ఉమ్మీదు కురి కంకము గెతేరేం కిహావరేం హాసిల్ వెజ్జే హే ఎవ్వెస్ కమక ఉమ్మీదు కొరవున హేయే దెం ఏకాల వాగతక మియన్ కిహావరక ఉమ్మీదు తం హాసిల్ వెజ్జే
0: బైఫర్ బైఫర్ జియ తొంతొం మతిం అడివున మోస వరబడు ప్లేనే కొగ్గెం ఉలేకమ
1: అహంత
0: ఆ దె మోసే ఇంగేన బడు
1: దె మోస
2: ఉమ్మీదు కురి వర ఎక్కం గది కంతత్తక నొని బెంగే లేడకు దెకమక వర ఉమ్మీదు కురి కంతత్తక నమ నిమేంగ వతే వర ఉమ్మీదు పురం వదే పాకవ
0: అది ఏకమెన
2: అది ఏకమెన
0: అది వకు తిహునే వాణు
1: కొంకమెన్ హాసిల్ వి ఎం విమ
2: హాసిల్ విదెన్ కేవం ఉమ్మేక ఇంగ్లీష్ కేవం అవన్ మన కొర్తత లేవి ఇంగ్లీష్ కేవం పెషు ఈ వర కురిన్ దకే హువ ఫెన్ ఇంగ్లీష్ కోన్ లియలగ్ ని కుబిహ దింగేన దియల కొమ్మెస్ వరక
0: మోసమ మోసమెన్ దస్ కొప్ప హర్మన హిసాబ తిబగ ఎన్నమ్మ
2: ఇసార్ల
1: యామి మా ఆహార ఫెషీర్ సుమ్మీదు కురిన్ త మియహరు ఇంగ్లీష్ కొమ్మెస్ వరక కేవానమే
2: అబదు ఇస్ దకెన్ ఆ
1: ಒಮ್ಮೆ ಹಾರು ಕಸ್ ಬಲ ಹೋಫೆನ್ ದೋಯ್
2: ಒಮ್ಮೆ ಹಾರು ಕಸ್ ಬಲ ಹೋಫೆನ್
0: ಅಕ್ಕ ದೋಹ ಪಹ ಹೋಫೆನ್ ಕೊ
2: ಕೊಲಜ ಮಿ ಪೆ ಕಲಾ ಹೋದುಂ ಕೊರಿ ಫೆನ್ ದನಿ ಮಿಹಾರು ಕೊಲಜ ಹೈ
1: ಹಾ ದೆನ್ ಇತುರಂ ಎಬೆತ್ತ ಕಮೆ ಫಾಹ ಕೊರೆವೆನ್ ಸಾದಕ ದೆನ್ ಅದಿ ಹಮ ಅದಿ ಸೆಬೆತ್ತ ಫಸ್ವರ ಕಮಸ್ ದೆನ್ ಹಾಸೆ ನುವೆಸ್ ನುನಿ ಎಬ್ಬೆ ಹಾಸೆ ದೆ ಫಸ್ ಹಾ
2: ಎ ವರಂ ಅದಿ ಹಾಸೆ ಲೆ ಫೋತೆ ದೆನ್ ಒಮ್ಮೆ ದುಪರ ನಿ ಹಮ ದೆನ್ ಅಮಿಲ್ಲ ಸಾಮಷ್ಟ ಕೊಳಚ ದೆದು ಹಮ ದಿನೇ ಫೋಳನ ಕೇಕ್ ಕೊತ
1: ಹಮ ಪರ್ಸೆಂಟೇಜ್ ಉಂ ಕಿಯನ್ಯ ಮಿಯಾರ್ ಕುರಿಂ ಬ್ಯಾರೆ ಫಾಹ ಕುರಿ ವಿಹಿ ಪರ್ಸೆಂಟೇ ಯಾದಿ ಮಿ ಹಮಸ್ತರೆ ಗ ಹಾಸೆ ಆ
2: ಜಾ ಜಾ ಜಾ
1: ಮೋಸ ಕ್ಯಾವರ ದೇನ ಮಿಯಾರ್ ಉಮ್ಮೀದ್ ಕುರಿ ಕಂಕಮ ಗ ತರ ಹಾಸೆ ವಿ ಕಂಕಮ ಪರ್ಸೆಂಟೇಜ್ ಬೆನ್
2: ದೆಬ್ಯಾಕ್
0: ಆಫ್ ಪೆಪ್ಪ 50 50 ದೋ ಮೋಸ
2: ಆ
1: ಮ ವಾರ ಬಡವರೆಂ ಹಾಸೆ ವಿ ಸತೆ ಗ ಪರ್ಸೆಂಟ್ ಹಾಸೆ ವಿ ಜಾದೆ ಇತರ ಕುರಾನ್
0: ಕಮನ್ ನಾ ಮಿಯಾರ್ ಗ ಬಾಕಿ ಇರ್ತ
2: ಆ ವರ ಹಾಸೆ ನೋಡ ಕಮನ್ ಬಲ ಎವರ ನೋಡ
1: ಕಮನ್ ಹಾಸೆ ಕುರಾ ಕನ್ ನೋಡ ಅಬದ ಸೊನ್ನಂ ವಾಣ ಕಮ್ಮೆಸ್ ಕಮೆನ್ ಇತರ ಕುರೆನ್
0: ಯಾರ ಅದಿ ಅಮತುಂ ಎಹ ಅವಹಂ ಹಾಸೆ ವಿ ಜಂ ಕಮಕೊಸ್ ನೋ ದನೆರ ಮಿಯಾರ್
2: ಗ ಬಾಕಿ ಇರ್ತ ಅಬದಿ ವಿಹಿವರ್ ಒನ್ನೆ ಜನ ಇತರ
0: ಒನ್ನಂ ವಾಣ ಒನ್ನಂ
1: ವಾಣ ಎಹ ಮ ಮೂಸಾ ವರ ಬಡ ಶುಕ್ರಿಯ ಲವೆ ಜಹಾ ದೇನ ಮಿಕೊಳಂ ಎಬೆತ್ತ ಹಾಸೆ ಲವೆ
3: ಮೂಸಾ ಗೆ ರಿಕ್ವೆಸ್ಟ್ ಆಫ್ ಹೋಗಾಣ ಬದ್ದ ಕೊಲ್ಲ

0: guest RJ.
1: ක ගහට දිවහ එම මිගඩීග කරිය මිගෙන්දන ගෙස්ට ආර්ජය ශමීම්ද වර හිගම් ලවේ මීමුණ
2: සය වර හිග ලදේ මලන මි ය නගු හම කොත්
1: නගු
2: හ කොත්කන බවකල කියයකගේ දෙක්කොත්කම යින්ව
1: රස්තු මිලවද වර හා සමයාර්දෙන් අනෙහ අඩුව දෙවෙන් තතිවල එම අඩු මිහික්කෑර හලාති මී ලවයගම කියන කීකෙහි
2: අඩු මිහික රහග සබජයම
1: අඩු
2: ද අදිහම වර මිකාල වර මහිමුල් ලවෙන්ගේ දොන්දීද එවිසම මාන හෝදන් ජෙහි ලවක
1: නමති ලවතවගේ මාන හෝදන තද ත ල ො රක හස ෝය වීම මී හස කංක මීග තෙර න්න මහසාබ මි ගුලාලන ඩ ඩ ෝඩ නට බ්ද රජාග ජමියයක් රාත් වර හස දතුර මාදම මේ අතල තෙරේ කර හම ජී වාතේ මික ේගතුන් ම කොම රක මවල මත් හෝ ල් ලක.
3: وعليكم السلام
1: රජාග වරබඩ මරහබා මේ ප්‍රෝග්‍රෑම් අනෙක් කාර් සම කුරිමස් බද්දව මිකාල ගොතක හම ජමියාගේ ඉවෙන්ට් එකේ මාලුමාත් කනස්තේ
3: අලා
1: මේ හරි ජූන් හිසාබ වල අනම සක්ක කුරන් හම මේ මිකාල මිහින් හොන්න කංගමක මාලුමාත් සම දේතේ තේරෙන් ගෙනස්තේ වේ තොහෙම ඒගොතොම් මේ ගුලාලේ අනෙක් කාර් සම ජමියාගේ හස දතුරේ කුරන් හම ජෙහිපවාති මානුමා දතුරෙන් හම ජෙහිපවාති වේ මිකමා බෙහෙතොම් මාලුමාත් හොදා
2: මේ කිනේ කිනේ රේවිගින් දිය දතුරේ තො නොනි කිනේ තො මේ ප්ලෑන්
3: දතුරකීමේ හම අනේ කොම්බ හරක සම අරගුණ ජමීයන් වනේ මුත්තම හේල්තර කුරුම කුරිය ගෙන්දා එවනස් ප්‍රෝග්‍රෑම් ඒකතරෙන් දෙහා සබ්බිස් වන අහරුගේ ෆෘතම ප්‍රෝග්‍රෑම් මේ කුරිය මෝති මේ ජුලයි 3 හොන් ඔබස්ට් 6ක
2: කොන් සරත් දෙක තමි ෆාර්ම් යති ප්‍රෝග්‍රෑම්
3: මේ පහරු මේ ප්‍රෝග්‍රෑම් මේ අමාස් කරණී දෙකනුගේ තින් සිටි තින දු සිටි ෆෝමුලා අදි අඩු සිටි ය
2: බොඩු ආබාදී නෝ
3: හා මේ බොඩින් ආබාදී මම මේ පරි අමාස් කරවෙන්නේ
1: කියන බලාපම මිාරම දත් තන්තම් සෙලෙක්් කර
3: දෙවර ගින ගුත හම් විශ්නි දවා ඇයි එක්කමක මේ රාජ්‍යයකමලන මහතර පස්සලක සිටි දමන ඒතර මේ දෙපන දියාම හව සිං සිටි එවාර බනින්
2: මල බොඩු ආබාද
3: වර බොඩ ආබාදය හම එම බොඩින් ආබාද ඇතින තොල එක්කොල් දෙමහම ගල ඒකොත හවර බොඩ විශ්නි හවා
2: කියන කියන විාර ගස්තු දතරම කරේගේ දතර ත වරගෙන ලයි ත සම ෆේස් පකන් ලයි කර පමණ වකි තාත්තක ලන ම පාර්ග දතර කරේග දතරතක
3: මිපහර සම ෆේස් ලුකුන් ලයි් කරවේන හම එන් ෆර්තය ගොත හම ශෂන්ත දාන මොස්සාතකසා අරජිතනස මේ අල්ගහම යගත සම තකින් සිටීගේ පරත අඩුවන්ති බිද්ජය හම අගන් යන පුරිහ පරත් ස දවදය හම ඇති සිටි කර ම සම ප්‍රග්‍රම් කරියදදා ගඩිය එතන ආසිරුව එක බෑරුම අනික මිකුදින් උලේන ඒ කොම්ම රශෙක්්ද වෙස්සම එදස් මදුවගේ හේද කුරාණ හම මේ බෑරරි හ මගම තින්නා තන්තන පෙන්න්නන මකුති හෝ
2: ට බෑරම් ම හර තර බෑර
3: මිහරු සම ජුම්ල ගොතෙක් යුම්ලන අල් බෑන ජුම්ල අබෑවරින් පරසයි ගීඩිය එබේ ල කාලෙෙන් එගතරහ ඉවෙන්ට බෑර
1: මෑගඩු ගොතෙක් ගම මිහින් කරේ දතුරත්තව කොකු කමත්ව කුරියද්දන ේෂන්ස් තකක් වාහක් පාකර කොන් හල ගොතකත්ව කුරියද්දන
3: සිසන්ත කුරියද්දාානී හමලයි කොබ්ම රශෙක් ගවෙස් හිරුම දේ පරාත්තක ගෙනස්කෙන් හම සේෂන්තකම කුරිය ගෙන්දන එබේ පුන්න අල්ගනම හොරි කම්බඩුන්තක අල්ගන කුද්දකු එන්ට ගොස්සිය කන්ත කරම්වා ගොතා දැ විර්මත්තක ඇච්චහි මේ කියයාදී රයි ඉතුන් හේන්තර කරු ඇයි මේ අල්ගනම බෙලිය බෙලුම්ග පුරි එකකි කුරි කිතන්දකු දතොරතක වර්බඩ පාගවේ